0: අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් සුපුරුදු සෙනහසෙන් අදත් ඔබෙක් වන්නේ පදාදා සැඳැල්ලත් සමඟයි. ඉතිං අද ජූලි මාසේ පහළොස්වෙන්ද හරිටම මේ මාසේ භාගයක් කිවී අවසානයි. ඉතිං මේ සීත ඉර්තුවේ අද පොඩි වර්ෂාවකුත් සමඟ අපේ මැදිරිය හැබැයි බොහොම උණුසුම් වෙලා තිබෙනවා. මොකද අද මැදිරිය වෙනදට වඩා පිරී ඉතිරී ගිහිල්ලා තිබෙනවා. අපේ ප්‍රවීණ විචාරකයින් කීප දෙනෙක්. ඉතින් මොකක්ද මේ විචාරකයින් කීප දෙනෙක් ඇවිල්ලා අපි කරන්න හදන්නේ? ඉතින් මම මුලින්ම හඳුන්වා දෙන්නම් අද අපේ කතාබහ සඳහා යොදාගෙන තිබෙන මාතෘකාව. ඉතින් බදාදා සැඳැල්ලේ අලුතෙන්ම ආරම්භ වෙන වැඩසටහන තමයි තම්බපන්ණි කියන්නේ. ඉතින් ශාම් කෝට්ටේගොඩ, ජනක දසනායක සහ මිතිල වණිගතුංග තිදෙනා තමයි මේ වැඩසටහන ආරම්භ කරන්නේ. අද පළවෙනි වැඩසටහනේ මාතෘකාව වන්නේ කළු කුමාරයා. ඉතින් තම්බපන්ණියේ ඉතිහාසය තුල සැඟවී ගිය සහ විශේෂයෙන් අපිට කතාබහට ලක් නොවුණු විශාල මාතෘකා සහ ජනවහරන් ගොඩක් තිබෙනවා. ඉතින් මේ අතරින් අද විශේෂිත මාතෘකාවක් තමයි අපි යොදාගෙන තිබෙන්නේ, ඒ කළු කුමාරයා කියන මාතෘකාව. ඉතින් කළු කුමාරයා ගැන කතා කරනකොට ඔබටත් විවිධ දේවල් මතක් වෙනවා ඇති. හැබැයි මේ කළු කුමාරයාගේ මූලාශ්‍ර, බිහිවීම, විකාශනය සහ අද වන විට එහි විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය වශයෙන් එය කොහොමද භාවිතයට ගැනෙන්නේ සහ එහි විද්‍යාත්මක පසුබිම කුමක්ද යන්න පිළිබඳව තමයි අද කතා බහ යෙදෙන්නේ. ඉතින් මම පළමුවෙන්ම අයිබෝන් කියලා පිළිගන්නවා ශාම්ව. ශාම්, ඉතින්
1: අයිබෝන් බුද්ධික. ඉතින් මම හිතන්නේ මේ අපේ අලුත්ම වැඩසටහන තම්බපන්ණිය බුද්ධික කිව්වාගේ ජනකතා, ජනශ්‍රුති, මිත්‍යා කතා, වීර කතා සහ ඉතිහාස කතා වලින් පරිපූර්ණ වෙච්ච වැඩසටහනක් වේවි ඉදිරියට අනිවාර්යයෙන්ම. ඒ වගේම අපි පළවෙනි කතාව බහ එකතු වෙන්නේ කළු කුමාරයත් එක්ක. මම හිතන්නේ මේ දවස්වල හොඳම හිට් වෙලා තියෙන මාතෘකාවක් මේ දවස්වලකට මීට චුට්ටක් කලින්. ඒ මාතෘකාව ගැන අපි ප්‍රධාන වශයෙන් අද කතාබහකට එක් වෙනවා. ඉතින් අපි මම හිතන්නේ අපි කතාබහකට එක් වෙන්න කලින් ගීතයකට ගිහිල්ලා එමු.
0: හොඳයි. එහෙනම් අද දවසේ පළමු ගීතයයි මේ.

ඉතින් අද අපි එකතු වෙ තිබෙන්නේ කළු කුමාර කතාවස්තු පිළිබඳව. ඉතින් ශාම් මිතිල සහ ජනක මේ කළු කුමාර කතා වස්තුව ගත්තහම එහෙම ලංකාවේ පුරාවෘත්තයන් විදිහට මම අහලා තියෙන කතාවන් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ගජබා රජු සහ ඔහුගේ කාලේ ඔහුගේ පුත්‍රයා වෙච්ච නීලමහා කුමාරයා, එහෙම නැත්නම් නීලමහා යෝධයා කිව්වහම තමයි අපි දන්නේ. ඔවුන් දෙදෙනා විසින් ඒවකට රාජ්‍යයේ විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණු මේ තමන්ගේ රාජ්‍යයෙන් පිරිමින් අතුරුදහන් වීමේ කම්ප්ලේන් එක, එහෙම නැත්නම් කාන්තාවන් ඇවිල්ලා රජුට පැමිණිලි කරනවා මේ අපේ මිනිස්සු අතුරුදහන් වෙනවා කියලා. ඉතින් මේ පිළිබඳව සොයාගෙන යනකොට අපි අහලා තිනවා ලංකාවේ මේ අර කාන්තාපුර කියලා සංකල්පයක් තිබිලා තිබෙනවා. එතකොට ඔය එක පැත්තකින් කෑගල්ලේ පන්සලක් ආශ්‍රිත වූ මගක් හොයාගෙන තියෙනවා ඒ තුලින් සහ කුරුණෑගල හරහා තව කාන්තාපුරයකට යන උමගක් හොයාගෙන තිබෙනවා. ඉතින් මේ කියන කාන්තාපුරයවල ඉන්න කාන්තාවන් තමයි මේ දැන් පිරිමින්ව රැගෙන යන්නේ කියන කතාව තමයි තියෙන්නේ. ඉතින් රජු සහ ඔහුගේ ප්‍රධාන යෝධයාවන නීලමහා යෝධයා දෙදෙනත් එක්ක ගිහිල්ලා මේ කාන්තාපුරයේ සියලු කාන්තාවන් කෙසිවලු අර කෙහෙවලු ඔක්කොම එකට අරගෙන හිසගසා දමන්න සූදානම් වෙනකොට ඔවුන්ගේ තියෙන කන්න ලව්ව සහ ඔවුන් විසින් ඔවුන්ව වර්ණනා කරගෙන රජතුමාව සහ නීලමහා යෝධයාව, එහෙම නැත්නම් නීලව පොළඹවා ගන්නවා ඔවුන්ට අභේදානය දීන්න දීම සඳහා. එතකොට මේෙහිදී ඔවුන් සමග ගත කරන්නට, ඔවුන් සමග සිටින්නට, එහෙම නැත්නම් ඔවුන් සමග රමණයේ යෙදෙනවා බව තමයි ඉතිහාසයේ කියවෙන්නේ. ඉතින් මේක නීලමහා යෝධයා ගත්තාම ඌට විශේෂ දේහ ධාරී සිරුරක් තිබුණා. ඕනෑම කෙනෙක් ඇඳබැද ගැනීමේ විශේෂ බාහු බලයක් තිබුණා සහ බාහු පෙනුමක් තිබුණා. ඉතින් මේට ඕනෑම කෙනෙක් ඇඳබැද ගැනීමේ හැකියාවක් තිබෙන බව තමයි ඉතිහාසයේ ලියවි තිබෙන්නේ. ඉතින් මේ කතාවත් එක්ක කියවෙනවා නීලට මේ කාන්තාවන්ගෙන් ගැලවීමක් ලැබුණේ නැහැ. ඒ නිසා දිගින් දිගටම මේ කාර්යයේ යෙදීම තුලදී ඔහු මිය යනවා. ඒ මිය ගොස් ඔහු කළු කුමාරයා ලෙස නැවතත් ඉපදෙනවා. මොකද ඔහු මැරෙන්නේ වෛරයක් සමග. ඒ වෛරයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු කළු කුමාරයා විදිහට ඉපදෙන්නේ කියලා තියෙනවා. එතකොට තවත් කතාවක් තියෙනවා. මොවුන් දෙදෙනාම අර මුහුද දෙබෑ කරගෙන, මොකද අර යගදාව කියලා තිබුණානේ විශේෂ ආයුධයක් ඒ කාලේ ගජපා රජතුමාට, එය යොදාගෙන මුහුද දෙබෑ කරගෙන සොලී පුරයට ගිහිල්ලා, මොකද සොලීන් ඒ කාලේ ඇවිල්ලා ලංකාවෙන් අපේ මිනිස්සු අරන් ගිහිල්ලා තිබ්බා. ඒකේ රිටර්න් එකක් විදිහ, නැත්නම් ඒකට ප්‍රතිචාර දැක්වීමක් විදිහට සොලීපුරයට ගිහිල්ලා 24,000 ලංකාවෙන් අරන් යනවා, 24,000 සොලීපුරයෙන් අරගෙන එනවා. එතකොට එහෙත් කාන්තාපුරයක් තිබුණා සහ එහිදී මේ හා සමානම සිදුවීමක් සිදු වෙලා එහිදී තමයි මිය යන්නේ වගේ කතාවකුත් තියෙනවා. ඉතින් මේ වගේ ජනශ්‍රුති විශාල සංඛ්‍යාවක්, මම හිතන්නේ කතා 4-5ක් එහෙම නැත්නම් ප්‍රාදේශීය වශයෙන් වෙන වෙනම වශයෙන් මේ කළු කුමාරයා සම්බන්ධයෙන් ජනශ්‍රුති අපිට අහන්න ලැබෙනවා. ඉතින් 4-5ක් එහෙම නැත්නම් ප්‍රාදේශීය වශයෙන් වෙන වෙනම වශයෙන් මේ කළු කුමාරයා සම්බන්ධයෙන් ජනශ්‍රුති අපිට අහන්න ලැබෙනවා. ඉතින්

0: පුවත සහ සිද්ධාර්ථ කළු කුමාර පුවත. ඉතින් මේ කතා පහ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට අමතරව තවත් අනුඛණ්ඩ කතා මේ සම්බන්ධයෙන් තියෙන පුළුවන්. හැබැයි ඔය බුද්ධික කතා කරපු කතාවට අමතරව තවත් ඔකට ඒ කතාවටම තව පොඩි අඩලුහුල්කම් ටිකක් මම හිතනවා එකතු කරා නම් තව ටිකක් ලස්සනයි කියලා. මොකද කළු අපි නීල කියලා නම හැදෙන්නෙම නීල කියන නම කියන්නෙම මේ මේ කුමාරයා ඉපදෙද්දි කළු පාටයි. කළු පාටට අපේ ලංකාවේ සිංහල භාෂාවේ ලස්සනට කියන්නේ නීල කියලා, නිල්වර කියලා. ඒකින්ද තමයි ඔහුට නීල කුමාරයා කියලා, නීල කුමාර කියලා නම එන්නේ. ඒතු නීල කුමාරයා කියන්නේ රජතුමාගේ රජ හරිම පුත්‍රයා නෙමෙයි ඇත්තටම. මොකද ඒකේ කතාව අනුව රජ ගෙදර රෙදි හොදපු රෙදි නැන්දගේ පුතා තමයි නීල කියලා කියන්නේ. දවසක් නීල රෙදිනන්දා නීලත් එක්ක යනව රජවාසලට ගිහිල්ලි වරලා. මේ නීල දකින්න තමන්ගේ තරුණ වයසේදී යගදාවක් තියෙනවා. නීල කරන්නේ ඒ යගදාව උස්සලා පොඩ්ඩක් බලලා ආපහු තියෙනවා. හැබැයි රජතුමා රජමාලිගාවට ආවට පස්සේ රජතුමා දකින්න රයිට් මේ යගතාව තිබ්බ පැත්ත නෙමෙයි අනිත් පැත්ත තමයි තියෙන්නේ. කියන්නේ රජතුමා දකින්න රයිට් මේක කවුරු හරි උස්සලා, ඒ කියන්නේ ඒ කියන්නේ රජවාසලේ කවුරු ඉඳලා නැහැ මේ යගතාව උස්සන්න පුළුවන් සමතෙක්.
1: ඒ කියන්නේ කතාවේ හැටියට, ඒ කියන්නේ ඉතිහාසයේ කියවෙන්නේ ගජපා රජුට පමණයි ඒ යගදාව ඉසවීමේ ඒ විශේෂ හැකියාව තිබුණේ, ඒ බාහුබලය තිබුණේ. එතකොට ඔහුට එතකොට තමයි ඔහු හිතන්නේ මේ මගේම දරුවෙක් වෙන්න ඕනේ කියන දේ.
0: ඔව්, ඒ කියන්නේ මට නෑකමක් තියෙන කෙනෙක් විය යුතුයි කියලා. එතකොට හොයලා බලද්දි තමයි ඔහු දැනගන්නේ මේ රෙදි නැන්දගේ පුතා තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට තමයි මහින්දන් රජුර ලින්ක් කරගන්නේ මේ කවුද කියන කතාව. ඒත් එක්කම ඔහු ඔහුගේ සේනාධිපති තුරයට පත් කරගෙන අර මේ බුද්ධික කිව්වාගේ සොලීපුරයට යනවා ගිහිල් ඉවරලා. ඔය කියන කතාව වගේම ඒ යගදාවේ මුහුද නීල යගදාවේ මුහුදට ගහලා මුහුද දෙබෑ කරලා ගජබා රජතුමා ඇතුළු සේනාවට යන්න පාර සලස දුන්න කය තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඉතින් ඔය ඒ කතාවත් එක්ක නීල මේ යුද්ධය ජයගෙන ආපසු එද්දි කාන්තාපුරේ කතරමං වෙලා එතෙන්දී ඔහු අතරේකට තමයි ලක්වන්නේ. ලක් වෙලා ඒ කතාව කියවෙන්නේ නීල මරණයට පත් වෙනවා අධික මෛතුන්‍ය නිසා. මරණයටපත් වෙලා කාන්තාවන් කැරි රාගයෙන් සහ වෛරයෙන් කියලා. ඔව්, ඒ කතාව දෙකෙන් තමයි ඔහු මරණයටපත් වෙලා කළු කුමාරයා විදියට නැවත උප්පත්තිය ලැබුණා කියලා කතාව තමයි ඔය ගජපා පූතෙන් සඳහන් වෙන්නේ. මම හිතන්නේ ජනක දන්නවා ඊට අමතරව මේ මානවලු පූත කියන්නේ මොකක්ද කියලා, විශේෂයෙන් සබර්ගමු පළාතට ආවෙනික වෙච්ච කතාව.
2: ඔව්, ස්තුතියි ශාම්. මේ අපි දැන් ඉතිහාසය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරිම චරිතයක් තමයි මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් කියන්නේ. සෙනරත් පරණවිතාන ශූරීන් කළු කුමාරයා ගැන දරපු මතය තමයි කළු කුමාරයා කියන්නේ 6 සියවසේ රජකම් කරපු බුවනකවා චක්‍රවර්ති කියන රජු යටතේ ඉන්දියාවෙන් එනවා විල්ලෝඩ ප්‍රදේශයෙන් ආපු කුමාරේ. මේ කුමාරයා මානවලු කියන ප්‍රදේශය පාලනය කරනවා. මේ කුමාරයා ඉතාම කළුයි. මේ නිසාම තමයි ඔහු ජනප්‍රිය වෙන්නේ. මේ කුමාරයාගේ තිබ්බ අනිත් විශේෂත්වය තමයි ඔහු ඉතාම ස්ත්‍රී ලෝලි ගිජු ඒ රජ කෙනෙක්. ඒ වගේම ඔහුට බිසවරු 32කුත් ඉඳලා තියෙනවා. නමුත් මොහුගේ මේ ස්ත්‍රී ලෝලීත්වය නිසාම තමයි මොහුගේ විනාශයට මඟ පෑදිලා තියෙන්නේ. මොහු ඒ ප්‍රදේශයේ පාලනය කරනකොට විනෝදාංශයක් විදිහට ඒ ප්‍රදේශයේ තරුණියන් අතවරයට ලක් කරලා තියෙනවා. ඒ වගේම රාගධික ජීවිතයක් ගත කරලා තියෙනවා. ඒත් එක්කම මේ කියන කුමාරයා මරණින් පස්සේ යක්ෂාත්මයක ඉපදිලා තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. මේකට මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මේක සනාථ කරන්නේ අනුරාධපුරයේ රාජකුල වඩන විහාරයේ සෙල්ලිපිවල සඳහන් වෙනවා කියලා තියෙනවා මේ කුමාරයාගේ විස්තරේ. මෙන්න මේක තමයි ඔය මානවලු පුවත. ඒත් එක්කම මගේ ප්‍රදේශයේ රත්නපුර නිසා මේ රත්නපුර ප්‍රදේශයේ මේ කළු කුමාරයා කියලා නෙමෙයි, මේ කළු කුමාරයට කළු කුමාරයා කියලා නෙමෙයි කියන්නේ. රත්නපුර ප්‍රදේශයේ කියන්නේ වට කුමාර කියලා. ඒක තමයි සුවිශේෂත්වය. ඒත් එක්කම මේ රත්නපුරේ තව පොඩි කතාවක් තියෙනවා කළු කුමාරය ආශ්‍රිතව. මොකද රත්නපුරේ මේ කොළොන්න ප්‍රදේශය ආශ්‍රිතව ඔබ හැමෝම දන්නවා ඇති මේ මඩුවන්නවල වලව්ව. මේ මඩුවන්නවල වලව්වේ ඉන්නවා මඩුවන්නවල දිසාවේ. ඔහුගේ නම තමයි ජේම්ස් විලියම් මඩුවන්නවල. මේ මඩුවන්වල කියන පුද්ගලයා මේ ප්‍රදේශය අර නාහයට අහන්න නැති කිසිම කෙනෙක් අහන්න නැති මං හිතන්නේ අදටත් තියෙන ඔහුගේ ඔහු දිවත්ව තැන මඩුවන්වල වලව්ව මේ මඩුවන්වල වල

0: ඔව් හදලා තියෙන්නේ ඔබ ගිහින් තියෙනවා නම් ඒකේ ඇතුළන දොරටු ඉතාම උසින් අඩුයි. ඒක උසින් අඩු වෙන හදලා තියෙන්නෙම රජ කෙනෙක් වුණත් ඕනම කෙනෙක් ගෙට ඇතුල් වෙනකොට ඔළුව නමලා තමයි ගෙට ඇතුල් වෙන්න ඕනේ. මේක නිසාම තමයි ওই මඩුවන් වල වලව්ව ප්‍රසිද්ධ. මේ මඩුවන් වල මහදිසාවේ රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙලා තියෙන කළු කුමාරයා කියලා. ඒ කතාව තියෙන්නේ මේ ප්‍රදේශේ පහු කරගෙන යනවා ජර්මන් ජාතිකයන් ජර්මන් ජාතික සුදු ජාතිකයන් රගත් මේ කරත්ත රාශියක්. මේ කරත්ත රාශියෙන් ඔහුට කරදරයක් සිද්ධ වෙලා ඔහු කියනවා මේ මම තමයි බොල මෙහි ඉන්න කළු කුමාරයා, උඹලා යනවා නම් පයින් පලයල්ලා. ඒ වගේ එකක් කරලා ඒ වගේ ප්‍රකාශයක් කරලා ඔහු ඒ කරත්ත ටික පාවිච්චි කරලා ඔහුගේ ගමන් බිමන් වලට ඒක යොදාගත්ත කියලා කියනවා. එදා ඉඳලා මේ මඩුවන්වැල මහා දිසාවේ කළු කුමාරයා කියලා තමයි ඒ පැත්තේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඕක තමයි මේ සබරගමුවට ආශ්‍රිතව ඒ කළු කුමාරයාගේ කතා දෙක.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඉතාමත් මේ ත්‍රාසජනක, එහෙම නැත්නම් ඉතාමත් අපිට මේ අපේ පරිචය තවතුරත් වැඩි වෙන කතා වස්තුන් තමයි මේ තියෙන්නේ. මොකද ප්‍රාදේශීය වශයෙන් ගත්තහම අපි දැන් දන්නවා ලංකාවේ කොහොමත් ප්‍රාදේශීය විවහාරයන් වෙන වෙනම තියෙනවා. ඉතින් ප්‍රාදේශීය වශයෙන් ගත්තහම ප්‍රාදේශීය වශයෙන් මේ එකම මූලාශ්‍රය ව්‍යාප්ත වෙද්දී කොහොමද ඒවායේ වෙනස්කම් සිදුනේ කියන එක පිළිබඳව ඉතාමත් හොඳ විග්‍රහයක් තමයි ජනක අපිට ගෙනත් දුන්නේ. ඉතින් ඒ අතරේ අපිත් එක්ක එකතු වෙනවා මේ අවස්ථාවේදී අපේ වැඩසටහනට අපේ ඊළඟ විශේෂඥ සාහිත්‍ය විචාරක කුමාර දසනායක. ඉතින් කුමාර අපිට මේ අමුත්තෙක් නෙමෙයි මේ පොයි බී මැදිරියට. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා කුමාර අයියෝ.
2: ආයුබෝවන් බුද්ධික, ඒ වගේම ආයුබෝවන් ජනක, ශාම්, මිතිල, ඒ වගේම ආයුබෝවන් අසන්නනේ, සුබ සන්ධ්‍යාවක් හැම දිනටම.
1: ඉතින් අපි මේ කතාබහ ඉදිරියට කරගෙන යන්නට පෙර අපි අපේ ඊළඟ ගීතයට යොමු වෙන්නටයි මේ සූදානම. අපි මේ ගීතෙන් පසු ජන නිවේදනයකටත් සවන් දීලා නැවතත් අපේ සඳල්ලේ තඹ පණිවිඩසටහනත් සමග එකතු වෙමු.

0: Join us for the next popular 4EB Women's Christmas in July luncheon, and that's on Saturday the 25th of July from 12:30pm. Enjoy a fun afternoon with special guests, conversations, friendship, music, and of course, a free lunch. 25th of July here at Kangaroo Point Studios. Bring your sisters, aunties, daughters, or even your neighbour. All women are welcome. Please confirm your attendance with the office at 4EB on 32408600 or email info@4eb.org.au.
1: අපි නැවතත් එක්වන්නේ අද බද අදා සැඳැල්ලේ මේ කළු කුමාර කතාබහත් සමගයි. ඉතින් මම කැමති මේ භාගය පටන් ගන්න, මේ කතාබහේ ඉතිරි කොටස පටන් ගන්න මුලින් අපේ කුමාර අයියත් එක්ක. කුමාර අයිය, දැන් අපි මේ වෙනකන් කතාබහ කරමින් සිටියේ මේ කළු කුමාරයාගේ උප්පත්තිය පිළිබඳව. එතකොට උප්පත්තියේ විවිධ මූලාශ්‍රයන් සහ ජනවහරයන් වලදී අපිට විවිධ කතාවන් දකින්න ලැබිලා තියෙනවා. එතකොට ඔබ ගේ අදහසට අනුව කළු කුමාරයා ලංකාවටම ආවේනික වුණු කෙනෙක්ද, එහෙම නැත්නම් ඔහුට විදේශික උප්පත්ති සම්භවයක් තියෙනවද?
2: ඔබුද්දික, ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් මම දන්න දැන් ඉස්සල්ලා අපි කතා වුණු ප්‍රාදේශීය සහ මේ ලාංකීය විවහාරය තුළ කළු කුමාරයා ලංකාවට ආවේනිකයි සහ ලංකාවේ දේශීය උපතක් හිමි පුද්ගලයෙක්, එහෙම නැත්නම් යක්ෂයෙක් හෝ කවරාකාර විදිහේ මේ සම්භවයක් තියෙන, ඒ කියන්නේ ලාංකික සම්භවයක් තියෙන පුද්ගලයෙක්. හැබැයි මේ ඕක ටිකක් ඉන්දියාවටත් සම්බන්ධ වෙනවා තව පැත්තකින්. දැන් ඒ ඉන්දිය සම්භවයත් එක්ක කියවෙන විදිහට කළු කුමාරයාගේ අම්මා කරුණුමාන දෙවියෝ, පියා විජිත රජ්ජුරුව. එතකොට මේ විජිත රජ්ජුරුවන්ට සහ කරුණුමාන දේවියට තමයි මේ උපදින කුමාරයා තමයි ඉතාම රූමත් කුමාරයෙක්, දිලිසෙන ඔටුන්නක් හිස පළඳගෙන මේ කළුපාට ගොනෙක් පිට තමයි නැගලා දූපතක මේ ජීවත් වුණා කියලා කියන්නේ. ඉතින් මෙහෙම ජීවත් වෙද්දී මේ මෙයා පෙම් කරනව කාන්තාවකට. ඒ කාන්තාව මේ මොකක් හරි තියෙන දැන් කුල ප්‍රශ්නයක් නිසා හෝ නොගැලපීමක් නිසා පියා ඒකට තදින්ම විරුද්ධ වෙනවා. අවසානයේදී දැන් මේ තමන්ගේ පුතාව බේරගන්න ඕනකමට පියා විසින් මේ කාන්තාව, එහෙම නැත්නම් මේ පෙම්වතිය මරා දමනවා. ඉතින් මේකෙන් වේදනාවට පත්විච්ච මේ අපි මේ කියන කළු කුමාරයා ඔහුත් පස්සේ සිය දින අසා ගන්නවා සාගරයටම පැනලා. හැබැයි අර ආසාවෙන්, ඒ වගේම ඒ ප්‍රේමාතුරව ඉඳලා ඒ ප්‍රේමයෙන් සහ කාන්තාවන් කෙරෙහි තිබුණු රාගය ඇතුව ඔහු මිය ගිය නිසා කියන ඔහුගේ ආත්මය මේ ලෝකේ පුරා සැරිසරමින් අය තමන්ගේ පෙම්මතිය හොයනවා කියලා. ඉතින් තමන්ගේ පෙම්මතිය වගේ කෙනෙක් දැක්කට පස්සේ අයහා මේ රාගයෙන් බැඳෙනවා, පෙමෙන් වෙලෙනවා කියලා කියනවා. ඒ බැල්ම වැටිච්ච කෙනා තමයි කළු කුමාර දිස්ත්‍රියට හසුවුණු කෙනා හැටියට සලකන්නේ. ඔන්න ඔහොම උත්පත්ති කතාවක්, සම්භව කතාවකුත් තියෙනවා මෙහෙට දේශීයව නෙවෙයි විදේශීයව. ඉතින් ඒකට සම්බන්ධ දැන් අපේ කළු කුමාර කතන්දරවල එන කවිවලත් මේ ඕක කියවෙනවා. සත් මුහුදෙන් එදිසින කළු කුල්දුව නොලසින, ඊ පිට පැන නැගුණ මා ඉලුක්රන් විමන වැසමින, එවිමන වැඩහුන් කරුණුමාන බිසවුන් කුසෙන් පිළිසිඳමින් බිහිව ලොව දස එකඩ මසරන්. දැන් ඔය කතාවේ ඔය විදිහට කියවෙනවා. දැන් ඕක ඔය ඔතනින් නවත්තලා මම තව කාරණයක් කියන්න. දැන් අපි භාෂාව පැත්තෙන් මම මේක කියන්නේ. දැන් කලින් ඕගොල්ලෝ මේ ගැන කතා වුණා. ඉතින් එතකොට ඒකෙදි දැන් නීල මහා යෝධයා කියලා, නීල මහා යෝධයාත් කළු කුමාරයා වුණා කියලා කියනවනේ. දැන් නීල මහා යෝධයා කියලා කියන විදිහට නිල්ුනේ. දැන් අපි දන්න විදිහට අපේ සාහිත්‍යය, බෞද්ධ සාහිත්‍යය, සිංහල සාහිත්‍යයේ නිල්ව උපදිනු එකම පුද්ගලයා අපි දන්නේ මුගලන් හම්දුරු විතරයි. අනිත් සාමාන්‍ය මිනිස්සුන් ඔක්කොම මේ සාමාන්‍ය අපේ ශරීර මේ පාටට තමයි උපදින්නේ, බ්‍රවුන් පාට වගේ. එතකොට අපි මේ නිල් කියලා මේ කවි සමයේ හඳුන්වන්නේ මොන පාටද? එතන ඒ ඇත්තටම නිල් කියලා කියන්නේ කළු. කළු පාට කළු කියලා කියන්නේ ඒක මේ හීන මේ පාටක්. ඒ නිසා අපි කළු වෙනුවට නිල් කියලා. නිලුවදලාද සිඳබුව දිගුවරල නිලුව, නිලුවද වට බිඟු පෙළ අද තඹර නිලුව, එහෙමයි සැලලිහිණිය කිව්වේ. දැන් කෙස් කලඹට නිල් කෙස් කලඹ. නීලමහා යෝධයාත් ඒතුළු කළු වෙන්න ඇති. එයා කළු නිසා ඔහුට කළු යෝධයා කියලා කියන්නේ නැතුව නීලමහා යෝධයා කියලා කිව්වා. එතකොට මේ කළු කුමාරයා කියලා කියනකොට මෙයා ඇත්තටම කළු නිසා එහෙම කිව්වද? දැන් අපි අහලා තියෙනවා සිත් කළු, net කළු, දැකුම් කළු කියලා. ඒ නිසා එයා මේ දැකුම් කළු පුද්ගලයෙක් නිසා කළු කුමාර වුණාද? දැන් මේ නැත්තම් කළු නිසා කළු කුමාර නැත්තම් අඳුරේ ඉන්න නිසා කළු කුමාර වුණාද කියන එකත් හිතලා බලන්න වටින කාරණයක්. ඒක ගැන හරියටම කොතනකවත් කියවිලා නැහැ. එයා කළු කියලා හඳුන්වන්නේ සිත් කළු net කළු නිසාද එහෙම නැත්තම් ඇත්තටම අර නිල් පාටට අපි හඳුන්වන ඒ කළු පාට නිසා ඇඟේ කළු කුමාරද කියලා. ඉතින් ඒකත් තව කාරණයක්. මම හිතනවා මේ
1: එහෙම වෙන්නත් පුළුවන් කුමාරයි. මොකද මේ දැන් කළු කුමාරයා ඇත්තටම දැකුම් කළු වෙන්නත් පුළුවන්. මොකද කාන්තාවන්ට බැල්ම දාලා ඔවුන්ව වසඟයටපත් කරගන්න ඕනේ. එතකොට මං හිතන්නේ දැකුම් කළු net කළු භාවයක් තියෙන්නත් ඕනේ ඔහු තුල.
3: ඔව්. මම හිතන්නේ කාල වර්ණය කියන්නේ ඇත්තටම පිරිමියෙකුට තියෙන්න පුළුවන් බොහොම පෞරුෂත්වයක් තියෙන පාටක් කාන්තාව ආකර්ෂණය වෙන වර්ණයක් කියලා තමයි ඉතින් පොතපතේ සහ මම හිතන්නේ ඒක මේ සමාජ භාවිතිනුත් ඕක තියෙනවා. ඕක ඇත්ත නැත්ත පිළිබඳව මම නම් දන්නේ නැහැ. හැබැයි එහෙම සමාජ භාවිතයක් නම් තියෙනවා. මම හිතන්නේ මේ මේ මේ මේ මේ මේ කුමාර අපි මේක ගැන කතා කරද්දී අපි ඊළඟ කැලලට ගියා නම් හොඳයි. මොකද්ද මේ කළු කුමාර දිෂ්ටිය කියන්නේ? නැත්නම් කළු කුමාර දිෂ්ටි සංකල්පය කියලා කියන්නේ. දැන් මේ කවුද මේ කළු කුමාර දිෂ්ටියෙන් ආතුරයන් බවට පත්වන්නේ? අපි ඕක ගැනත් පොඩ්ඩක් කතා කරොත් හොඳයි. නැත්නම් මේ කළු කුමාරය හම්බෙන්නේ කොහේදීද? කාටද හම්බ වෙන්නේ? මම හිතන්නේ ඒක රසවත් කොටසක්. අපි
4: පොඩි කැලලක් එකතු කරන්න ඕනේ ශාම්. දැන් ඒ කියන්නේ අපි ගත්තොත් අපේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව සෑහෙන දෙනෙක් මේක පරීක්ෂණ කරලා තියෙනවා. මේ කිසිම කෙනෙක්ට එක තැනකදීවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. අර කළු කුමාරයා කියන්නේ භූතයෙක්ද මොකද්ද මේ දෘෂ්ටියක්ද මොන වගේ මොකද්ද මේ කළු කුමාරයා කියන එක ගැන අපිට පුළුවන් නම් මේක ලියා ගන්න. මම හිතන්නේ ලොකු දෙයක් වෙනවා මේ අපේ කතා බහේදී.
2: ඔව් දැන් මම ඇත්තටම ඔය ගැන මේ ටිකක් පොඩි කියවීමක් කර ඇත්තන විධ පර්යේෂණ විධ මාතෘකා ඔස්සේ ඔය ගැන කතා වෙලා තියෙනවා කළු කුමාර ගැන. ඉති ඒ ඔක්කොම බැලුවන් පස දැ ඇත්තටම අපේ මේ ලංකාවේ මේ සයිකොලෝජි කියන එකද අපි විද්‍යාවක් හැටිට ඉගෙන ගන්න සයින්ස එකක් හැටිට ඉගෙන ගන්න මේ බටහිර ලෝකෙන් අපිට ඒවා ලැබිච්ච නිසා. හැබැයි අපි මේවා මේ ඔය සයිකොලොජිකල් ස්ටඩීස් කියන එක ඒක අපි පැරණි ලංකාවේ තිබෙන ඕක වෙනස්ම විදිහකට ඒවා මේ මිනිසුන්ට මේ මේ පැහැදිලි කරන්න බැරි නිසා ඒවට විවිධ ආදේශක යොදාගෙන තමයි ශාම් ඒ වගේ ඒවා පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ කළු කුමාර දිෂ්ටිය කියන එකත් එක අවස්ථාවකදී මේ මානසිකව ඇති වෙන යම් කිසියම් පෙරලියක්. දැන් අපේ ශාරීරිකව සිද්ධ වෙන හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක ඒ හෝම අපේ දැන් එක එක වයස් සීමාවන් වලට යනකොට ශාරීරික හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගැබිනි කාන්තාවන්ගේ ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ නව යෞවන කාන්තාවන්ට ඒක සිද්ධ වෙනවා. පිරිමින්ටත් ඒක වෙනවා. හැබැයි මතක තියාගන්න පිරිමින්ට කළු කුමාර දිස්ත්‍රිය කියලා ප්‍රශ්නයක් නැහැ. මේක තියෙන්නේ ගැබිනි කාන්තාවන්ට නව යෞවන කාන්තාවන්ට සහ මේ සමහර තැන්වල කළු කුමාර දිස්ත්‍රිය බැල්ම පිළිබඳව පොඩි දරුවන්ටත් මේ තියෙනවා. මේක අපි වෙනම ලියා ගන්න ඕන කතන්දරයක්. මේකේ කොහෙද කොහෙද යන්නේ? මොකද කළු කුමාර කියන කතාවට සම්බන්ධ රිද්දි කුමාර, විසෝ කුමාර, අඳුන් කුමාර, නඳුන් කුමාර, වට කුමාර, තොට කුමාර, මල් කුමාර. දැන් කුමාර සිංහත් ඉන්නවා ඔතන. එතකොට අට තට්ටුවක් වෙනවා. ඔව්. ඉතින් ඔය ඒ වගේ දැන් ඔතන හත් තට්ටුවක් ඉන්නවා. දැන් ඕකේ දැන් මේ කතරගම දෙවියන්ට සම්බන්ධ කතාවක් තියෙනවා. ඒ පරිවාර දැන් ඔය ඉන්න දෙවිවරු තව පිරිසක් ඕකට එකතු වෙනවා. ඉතින් ඒ වගේ මේක මේ සංකීර්ණ ජාලයක් මේ කළු කුමාර මේ කතන්දරෙත් එක්ක බැඳිලා තියෙන්නේ. අපි ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අර දිස්ත්‍රිය කියන එකට ආවොත් එහෙම ඇත්තටම දැන් මම කියවලා මං අපෝහණය කරගත්ත තැන ඉඳලා මං කිව්වොත් එහෙම දිස්ත්‍යක් හෙලන්න කළු කුමාරයා කියලා කියන්නේ යක්ෂයෙක් නෙවෙයි. දැන් එහෙම භූතයෙකුත් නෙවෙයි. අර ඔබ හඳුන්වනා වගේ භූතයෙකුත් නෙවෙයි. යක්ෂයෙකුත් නෙවෙයි. එහෙම දැන් එහෙම බැලුවොත් එහෙම මිනිස්සෙක්ද කියලා කාට හරි අහන්න පුළුවන්. මිනිස්සෙකුත් නෙවෙයි. කිසිදු රූපකායක් එහෙම කළු කුමාර කියලා එන්නේ නැහැ දිස්ත්‍යක් හෙලන්න. එතකොට අපිට එන ප්‍රශ්නේ තමයි දැන් මේ එහෙමනම් බය වෙන්නේ මේ ආතුර වෙන්නේ කෙනෙක් මේ කාන්තාවක් මොකටද කියන එක. දැන් අපි ඒ ගැන පොඩ්ඩක් අහමුකෝ. දැන් මොකටද එහෙම වෙනව ඇත්තේ කියලා.
5: මට කුමාරයි ඒකට එකතු කරන්න කැමති. දැන් මොකටද ආතුර වෙන්නේ කියනකොට දැන් මේ අසන්නන් බලන ඇති කොහොමද තමන්ට කළු කුමාර දිෂ්ටිය නෙමෙයි කළු කුමාරයා ආවේශ වෙලාද නැද්ද කියලා කොහොමද දැනගන්නේ කියලා. ඉතින් මම කැමති ඒකට පොඩි දෙයක් එකතු කරන්න. කොහොමද මේ සිම්ටම්ස් කියන්නේ මේ ලක්ෂණ. ඉතින් මට හම්බුණා මේ අන්තර්ජාලයේ පොඩ්ඩක් කියලා තියෙනවා මේ මේ කළු කුමාරයා පැමිණෙනට අවට පරිසරය සීතල වෙනවායි
6: කියලා.
5: ඔව් ඒක දැන් මේ වින්ටර් එක. ඉතින් කොහොමද දැන් සීතලයි? ඒ කලබල වෙන්නේ පාසන්න. තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා.
6: මේ දවස්වල ඉක්මනට කරවලත් වෙනවා.
5: ඔව් ඉක්මනට කරවලත් වෙනවා. ඊට පස්සේ තව කියනවා මේ අඩි ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා කියලා. ඊට පස්සේ අඳුරු සෙවණැලි චලන වෙනවා ගතියක් පේනවා කියලා කියනවා. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා මේ Tamanට කළු කුමාර දිස්ත්‍රික්කයේ වෙහිලාද නැද්ද කියලා තේරුම් ගන්න.
2: ඔක දැන් හෙන්න එනකොට දැන් ඒ කියන්නේ ඒ මේ වගේ පරිසරයකදී තමයි එයාට එහෙම වැහෙන්නේ.
5: හරි හරි.
2: දැන් ඔව්. ඔයා කියන්නකෝ දැන් බලන්න වැහුණට පස්සේ මොන වගේද කියලා.
3: ඔක මේ මම කවිය කියමු පොඩ්ඩක් කියන්නම්. මල්වර වෙලා ස්නානෙට යන ගමනේ මනකල් වෙලා හඬ තලමින් නාන තුලේ මල්වර තරුණ ඇඟනුන් දැක අල්ලමිනේ ඇල්නව රකින් ආතුර කළු කුමරුන්නේ. ඔන්න ඔහොම තමයි අපේ මේ ශාන්ති කර්මවලත් ඔය කවියනෝ. ඒ කියන්නේ අපි ඔය කතාව කියන නිකන් අපේ පන්තියේ දඟම ළමයට මොනිටර් කම දුන්න වගේ කතාවක්. ඒ කියන්නේ මේ එයාට මොනිටර් කම දුන්නාම එයා කියන්නේ පන්තියෙන් බලා ගන්න එක තමන්ගේ තියෙන දඟවට ටික නවත්තලා. එතෙන්ද මේ අපේ ශාන්ති කර්මවලදීත් ඔය කතාව එනවා. මේ උඹට තියෙන්නේ මේ ගෑනුන්ව මේ ප්‍රශ්න දාන්න නෙමෙයි, ඔයා මේ ළමයිව බලා ගන්න. අර ඒ වගේ ආරෝපණයක් ওই ශාන්ති කර්මවලදී ලබා දෙනවා. මම හිතර මට මේ පොඩ්ඩක් මතක් වෙලා කිව්වේ මේ
2: දැන් ඒකේ ඇත්තම දැන් ඊට පස්සේ දැන් කළු කුමාරයා ඇත්තටම වැහුණට පස්සේ ඒ ආතුරු වුණාට පස්සේ දකින්න ලැබෙන සිම්ටම්ස් මොන වගේ ඇද්ද ජනක?
4: මම පොඩි ප්‍රශ්නයක් ඔකට එකතු කරන්නද? මේ මොකද මම සබරගමුවෙන් එන නිසා අපේ ප්‍රාදේශීය ඌරුවේ තියෙනවා මේ කළු කුමාරයා ගොඩක් මුණ ගැහෙන්නේ මේ නාන තොටේදී ලිංග ආශ්‍රිතව
2: කියලා.
4: මම ඊළඟ ප්‍රශ්නේ අහන්න ඇඩුවේ මේ මොකද්ද මේකට තියෙන සුවිශේෂී
2: සම්බන්ධය? ඇලදොල ඔය වෙලයි නිබඳව සිටින්නේ, මැලිනව සුවඳ පුළුටට ලොබ කරන්නේ, බැලි බැලි තැනින් තැන දිස්ත්‍රිය හෙලන්නේ, රැලි පවනේ විලෙන් කළු යකු වරෙන්නේ. දැන් මේ කළු කුමාර දිස්ත්‍රිය වැහිච්ච කෙනෙකුට සාන්ති කර්මයක් කරනකොට ආරාධනා කරනවා මේ කළු කුමාරයාට එන්න කියලා. දැන් ආතුරු වුණාට පස්සේ ආතුරු පුද්ගලයාට සිහිනෙන් රසමුසු ආහාර කවනවා, කැමට කැමැතිව අකමැතිවත් එයාට බඩ පුරවනවා, ශරීරයේ අවයව ස්පර්ශ කරනවා, සමහර වෙලාවට ලිංගික මෝචනය පවා සිද්ධ කරනවා මේ කෙනාට. දැන් නිකන් බලන්නකෝ, නාන තොටේ හීතල වෙන තැනක ඇඟට සීල් වතුර වැටෙනකොට තමයි අපිට දැන් හිතෙනවා මේ අන්න අතනින් දැන් මේ අර පුංචි කැලෑවේ මේ හෙළවීමක් තිබුණා, මෙතන කවුරු හරි ඉඳලා බලාගෙන ඉන්නවා වගේ. හරි, ඊට මේ අර ඇඟ හීතල වීමත් එක්කම තමයි අපිට එතන පේන්නේ වගේ දෙයක්. ඊට පස්සේ කළුවර තැනක මේ මද අඳුරේ මේ අඩ අඳුරේ තමයි එහෙම ඉන්නේ. ඊට පස්සේ දැන් ඒ වගේම තමයි සමහරලාට කළු කුමාරයා ඉන්නවා කියලා හිතන තැන්වල අමුතු සුවඳක් දැනෙනවා ඒගොල්ලන්ට. හරි, ඊට පස්සේ දැන් හරි එහෙම වෙලා ආතුරු වුණාට පස්සේ දැන් මෙයා යහනට ගියාට පස්සේ මේ කාන්තාවට ඊළඟට දැනන දෙයක් තමයි මේ කුස පිරී තිබීම, නිදිමත, ඊට පස්සේ මේ මොකද ඇඟ නිකන් පිබිදිලා තිබීම, ශරීරයේ අවයව ස්පර්ශ කරනවා වගේ පෙනෙන එක, ඊළඟට ලිංගික තෘප්තිය. දැන් මේවා අපි සම්බන්ධ කරගත්තොත් නිකන් අපේ අභ්‍යන්තර මානසික මේ කල්පනාවන්ට පොඩි පොඩි අපිට හිතෙන මේක පොඩි සංකූලතාවක්. අර ඇඟට හීතල දැනෙන, දැන් ඇඟට වතුර දැනෙනකොට අපිට ඇඟට හීතල දැනෙන. මොකද්ද මෙතන තියෙන සාමාන්‍ය ඇඟකයි ඇඟට වතුර වැටෙනකොට අපිට ඇති වෙන වෙනස මොකද්ද? හීතලක් දැනෙනකොට අපිට මොකද්ද ඌමනා වෙන්නේ? දැන් මේ ඊට පස්සේ මල්වර වෙන කාන්තාවකට ඇති වෙන හැඟීම් මොනවද නේද? පොඩ්ඩක් නිකන් අර හිතනවනේ දැන් මේ ලිංගිකත්වයේ පිළිබඳ හැඟීම් ඒවා කොයි වගේද, ඒ මානසික තත්ත්වය මොකද්ද, ඒක ශරීරයට කොහොමද දැනෙන්නේ, ওই වගේවා. ඒ වගේම ප්‍රතිබිම්බයක් නේද මේ කියලා අපිට හිතෙනවා මේ සිම්ටම්ස් කියවලා බැලුවන් පස්සේ. එතකොට අර මානසිකව ඇති වෙන දේවල් ඒ මනස තුලින්ම පරිවර්තනය කරගන්නවා නිකන් මේ මනස්කල්පිත චරිතයකට. එයාට මේ ස්පර්ශ කරලා ටැන්ජිබලි අත්විඳින්න බැරි ඒවා ටික මානසිකව එයා කිසියම් විදිහකට ආරෝපණය කරගෙන අත්විඳිනවා. ඔය අත්විඳීම කළු කුමාරයාට විදිහට නම් කරලා තියෙනවා. දැන් ඕකේ තියෙන මේ ජනක සාන්ති කර්මමේ වශයෙන් එන පැත්ත තමයි දැන් මම අර කිව්වනේ අපේ සමහර දේවල් අපිට ඒ වගේ මේ සයිකොලොජිකල් ෆැක්ටර්ස් අපිට පෙන්නලා විස්තර කරන්න බෑ කියලා. දැන් එතකොට මෙයාට දැන් මේ ඇති වෙලා තියෙන්නේ අර මේ මහා ශාරීරිකව ඇති වෙන හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඒ බලපෑමත් එක්ක මෙයාට ඇති වෙලා තියෙන මෙහෙම ලිංගික පිබිදීමක් හෝ එහෙම නැත්නම් එහෙම බලපෑමක් කියන එක විස්තර කරන්න අපේ වැඩිහිටියන්ට හොඳ වාක්කෝෂයක් තිබුණේ නැහැ. හැබැයි ඊට වඩා ලේසි එයාලට දැන් උඹට ඔන්න කළු කුමාර දිස්ත්‍රිය වැටලා තියෙන්නේ. දැන් අපි ඔය කළු කුමාර දිස්ත්‍රියට ආරෝපණය කරගත්තොත් එහෙම අර ඒ ආතුරයගේ තියෙන සිම්ප්ටම්ස් ටික අපිට හරි ලේසි මේක ලියා ගන්න මේ නම් කරලා තියෙන්නේ මොන තත්ත්වයක මේ සිම්ප්ටම්ස්ද කියලා. ඒවා ඇති වෙන්නේ මොන විදිහකටද මොන වගේ ශරීරයකටද සහ ඒකට තියෙන්න ඕන මේ නිවාරණය මොකද්ද කියලා. ඉතින් ওই ටික අපි මේ පස්සේ වෙනස් දෙයකට කතා කරමු. මම හිතන්නේ තව සින්දුවක් අහන්න වෙලාව නේද බුද්ධික.
6: අනිවාර්යයෙන්ම කුමාරයි මේ මේ අපි මේ කතාබහට ගැළපෙනම ගීත තමයි අද දවසේ අපි ප්‍රචාරය කරන්නෙත්. මේ මේ දිනවල ඉතාමත් ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙන ගීතයක් තමයි අපි දැන් යමු වෙන්නේ. එනං ඒ ගීතෙන් පස්සේ අපි නැවතත් යමු වෙමු අපේ කතාබහත් සමග. මේ බදාදා අරුණැල්ල.

0: ඉතින් මිතිල මේ ගීතය මං හිතන්නේ අපි මෙච්චර වෙලා කතා කරපු සියලු කාරණා සංක්ෂිප්තව එක මිටට ගෙනහැර දක්වපු ගීතයක් විදිහට තමයි මට දැනුනේ මේ ගීතයට සවන් දීගෙන සිටිනකොට. නමුත් ඒකේ රූප රචනය දිහා අපි බැලුවොත් එහෙම ඒ මොනවට පැහැදිලි වෙනවා?
1: අනිවාර්යම බුද්ධික, මේක ඇත්තටම මේ ගීතය සහ රූප රචනය සඳහන් කරනකොට අපිට අමතක සඳහන් නොකර බැරි නම් කීපයක් තියෙනවා. මේක ගායනය කාංචනානුරාධි සහ කාංචනානුරාධි, එතකොට මේකේ සංගීතය සහ තනුව වෛද්‍ය රෝහණ විරසිංහ මහත්මයා විසින්, මේකේ වචන සමිත පෙරේරා මහත්මයා විසින් කරන ලදී. එතකොට මේකේ රූප රචනය ගත්තාම රූප රචනය, එතකොට ඩිරෙක්ෂන්
2: අධ්‍යක්ෂණය
1: රචනය චමල් පත්‍රණ මහතාගේ විසින් කරන ලදී. මේක ඇත්තටම මේ අසන්නන් තාම මේ දැන් සින්දු අහලා තියෙනවා, මං හයිලි රෙකමෙන්ඩඩ් මේ වීඩියෝ එක බලන්න කියලා. මොකද මේකේ ඒ තියෙන කළු කුමාර දිෂ්ටිය, කළු කුමාර ආවේශය හොඳටම සජිත් ඇන්තනි ඉතාමත් අපූර්ව ලෙස ඒ රංගනය කරලා තිනවා. ඉතින් අසන්නන්ට මං අනිවාර්යෙන් ඉල්ලා සිටිනවා මේක බලන්න කියලා.
0: මං හිතන්නේ රූප කාව්‍යයක් විදිහට ගත්තොත් එහෙම මේ ගීතය තිර රචනය සහ ඒ සියලු කාර්යයන් කරද්දි මං හිතන්නේ ඉතාමත් දැඩි ලෙස ඔවුන් පර්යේෂණවල යෙදී තිබෙන බව තමයි මට නම් දැනෙන්නේ මේ මේ සින්දුවේ වීඩියෝ එක බලනකොට. මොකද කුමාරයේ දැන් අපි කතා කරමින් හිටියේ ආපහු ඇල්ගත්තොත් එහෙම මේ ගීතයත් එක්කම මේ කළු කුමාර දිෂ්ටිය සහ ඒ දිෂ්ටිය ආතුරවීම සහ ආතුරවීමේ ලක්ෂණ, දැන් මේක පොඩි වෛද්‍ය විද්‍යාත්මක පැත්තරත් අපිට ගෙනෙන්නට පුළුවන්. එතකොට මේ ඔබ කතා කරමින් කියමින් සිටියේ මේක කාන්තාවන්ගේ විවිධ අවස්ථාවන් වල ඔවුන්ගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් සමගම ඇතිවන ව්‍යාකූලත්වයක් තමයි කියන දේ.
3: ඔව් බුද්ධික, දැන් මම ඔය ගැන මම ඊට කලින් සටහනක් ලියලා තියෙනවා. මම ඒකෙදි පැහැදිලි කරපු දේ තමයි දැන් මේ කාන්තාවන්ගේ හෝමෝන පරිවර්තනයත් එක්කම, දැන් ඒ කියන්නේ කාන්තාවක් නව යෞවන වයසට පත් වෙනකොට ඔවුන්ගේ භෞතිකව ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක්, ඒකත් එක්කම ඔවුන්ට මේ ලිංගිකත්වයේ පිළිබඳව හැඟීම් මේ ඇඟට දැනෙනවා, ඇඟට මතුවෙන්න පටන් ගන්නවා. නමුත් දැන් ඒකත් එක්කම ඔවුන්ට එන අනිත් පැත්ත තමයි සංස්කෘතික වශයෙන් ඔවුන්ට ආරෝපණය කරපු, දැන් අපි අගය කරන්නේ බෞද්ධ සංස්කෘතියේ, බෞද්ධ සංස්කෘතිය තුළ මේ ලිංගිකත්වයේ කියන එක විශේෂයෙන්ම නව යෞවනයේ භද්‍ර යෞවනය කියලා කියන්නේ, අපි මේ භද්‍ර යෞවනය කියන වචනේ හරි පරිස්සමින් තේරුම් ගන්න ඕන. භද්‍ර කියලා කියන්නේ සර්වාකාරයෙන්ම පිරිසිදු කියන එක යෞවනය කියලා. එතකොට යෞවනියක් වෙනකොට ওই භද්‍ර යෞවනය කියන එක තවත් වැඩියෙන් එයාට දැනෙනවා. මොකද සංස්කෘතික වශයෙන් ආරෝපණය කරපු ලොකු හරපද්ධතියක් යෞවනයකගේ හිස මත පැටවෙනවා. එතකොට එයා ඉඳගන්න එකෙන් පවා එයාගේ තියෙන්න ඕන පුදුම සංවරයක්. ඉතින් ඒ සංවරයත් එක්කම ලිංගිකත්වයක් කියන එක ඔවුන්ට හිතන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි අපේ මේ ආයතනික සමාජය තුළ. ඉතින් එතකොට ඒ කාන්තාවට සංස්කෘතිකමය වශයෙන් පැටවෙන බර සහ බයයි, අර මේ මානසිකව ඇතිවෙන ඒ ලිංගික උද්දීපනයයි අතර ඇතිවෙන ගැටීමේ විරේචනය තමයි කළු කුමාර හැටියට මට නම් හඳුන්වන්න තියෙන්නේ. එතකොට ඔවුන් ඒක, ඒ කියන්නේ රිලීස් කරගන්නේ ඔවුන්ගේ මනස ඇතුළෙමයි. එතකොට මෙතන තියෙන්නේ ආරෝපිත මේ අපිට ඒ ඔවුන්ට ඇතිවෙන මේ ආශාව, ඒ කියන්නේ desire කියන එකයි, ඒකමාර සංස්කෘතිකව ආරෝපණය කරන බය, ඒ කියන්නේ මේ perceived මේ fear කියන එකයි, ওই දෙක අතර එන ගැටීමත් එක්ක ඔවුන්ගේ මානසිකව ඇතිවෙන ඒ හැඟීම් විරේචනය කරගන්න, රිලීස් කරගන්න පාවිත කරපු එක මාධ්‍යයක්. දැන් ඒ බය හෝ මොකක් හරි එකක් තුලින් ඔවුන් ලබා ගන්න ඒ වින්දනය තමයි අන්තිමට බාහිර සමාජය විසින් ආපහු නම් කරනවා ඕක කළු කුමාර, ඕක කළු කුමාර දිෂ්ටිය කියලා. ඒ දිෂ්ටිය කියලා දැන් මෙතන ඉන්නේ අර ලිංගික සහ හෝමෝන ක්‍රියාකාරීත්වය තුළින් ශාරීරිකව ඇතිවෙන ෆීලිං එක රණ්ඩු කරන මේ අරගල කරන මිනිස්සෙක්. බාහිර සමාජයෙන් එයාට කියනවා ඔයාට දැන් ඔය වැහිලා තියෙන කළු කුමාර දිෂ්ටිය, දැන් මෙන්න අපි යාගයක් කරනවා. ඒ යාගය කරලා දැන් කළු කුමාරයා එලවලා දාලා දැන් ඔයා අපි ආපහු යථා තත්ත්වයට පත් කරනවා. මේ යථා තත්ත්වයට පත් කරනවා කියලා කියන්නේ මොකද්ද? අර දෙක වෙන් කරලා පෙන්නනවා. හරි, දැන් මේ ඔයාට ලැබිච්ච ටික මේක හොඳ ටිකක් නෙමෙයි මේක දිස්ත්‍යයක් මේක. දැන් දිස්ත්‍ය අයින් කරාට පස්සේ දැන් ඔයා අපේ ප්‍රകൃතියට අවිල්ලින දැන් ඔයා සංස්කෘතික සත්ත්වෙක්. කලු කුමාර හැබැයි ඊට එතෙන්දී එයා තේරුම් ගන්නවා කලු කුමාරයා කියන සංකල්පයත් එක්ක එහෙම නැත්තම් ඒ ඇති වෙන ඒ සිද් ඒ කියන්නේ එයාට ඇඟට දැනෙච්ච ටික හොඳ ටිකක් නෙවෙයි කියලා. ඊට පස්සේ එයා තේරුම් ගන්නවා ඒ ටිකට අර්ථකථනයක් දීලා ඒ මොනවද කියන එක පොඩ්ඩක් අයි පැත්තකින් තියලා එතනින් එහාට වැඩෙන්න. ඔන්න ඔය මේ ක්‍රියාවලිය තමයි නිකන් අර ඒකත් එක විදිහකට මේ සංස්කෘතිකානුයෝජන ක්‍රියාවලියක් වගේ. අර හැදෙන ළමයෙකුට භද්‍ර යෞවනයේ මේ තරුණ මේ වියෙන් වැඩි හිටි වියට පත් වෙනකොට ඔවුන්ට මේක මේ ලිංගික හැඟීම් පිළිබඳව තේරුම් කරවන්න පාවිච්චි කරපු සංකල්පයක් වගේ නිකන් කලු කුමාර ස්ත්‍රිය කියන එක. කලු කුමාර සංකල්පය කියන එක. ඇත්තටම සාම් එක කලින් කතා කරගෙන හිටියේ අර රූප රාමුවල ඔක්කොම කරගෙන ගිහිල්ලා අන්තිමටම වැටිලා ඉන්නව කලු කුමාරයා. දැන් අර මේ බලිතොවිල් කරලා කලු කුමාරයා දපණය කරලා කලු කුමාරයා වැටිලා ඉන්නවා. ගිහිල්ලා අර කාන්තාව දැන් සුවවිච්ච කාන්තාව ගිහිල්ලා මෙහෙම රෙද්ද අයින් කරලා බලනවා මේ කලු කුමාරයාගේ මූණ කොයි වගේද කියලා. ඒ රූප රාමුවේ පේන්නේ මේ ආතුරයාගේ මූණම තමයි කලු කුමාරයාට තියෙන්නේ. එතන ඒක පුදුම නිමාවක් ඒ වීඩියෝ එකට ඒ රූප රචනයේ පුදුම ප්‍රබල නිමාවක් ඒක. එතකොට එයාට දැනෙනවා මේ කලු කුමාරයා කියලා මේ යකා නැටුවේ වෙන කවුරුවක්වත් නෙවෙයි තමම්ම තමයි කියලා.
2: මම හිතන්නේ මේ කුමාර ඒක ගැන මම මට ගලාගෙන අදහස් මට නවත්ත ගන්න බැරුව මම මේ ඉන්නේ කොහෙන් පටන් ගන්නද කොහෙන් එක ඉවර කරන්නද කියලා. ඒ තරම් මම හිතන්නේ මගේ ජීවිතේ මම ශ්‍රී ලංකාව තුල තියෙන මෙහෙම කිව්වොත් වීඩියෝ සංගීත වීඩියෝ නිෂ්පාදනය තුල දැක්ක අති දෙවන්තම නිෂ්පාදනයක් කියන එක තමයි මගේ දැක්ම හැටියට. හේතුව තමයි විශේෂයෙන් ගත්තොත් ඒකේ තියෙන ගායනය වාදනය එතකොට සංගීත සංයෝජනය ඊට පස්සේ මේ හඬ හැසිරවීම ඒකත් එක්කම ඒ ගීතයට එන අලංකාරය සහ ඒකත් එක්කම ඒට නොදෙවෙනි රූප රාමුපෙළ. මම හිතන්නේ මගේ ජීවිතේ මම මේ වගේ එකක් දැකලා නැහැ ශ්‍රී ලංකා මේ සිනමාව තුළ නෙමෙයි අපි කර කියන්නේ මේ රූපහණි
3: ගීතවල
2: රූප රචනා තුළ මම හිතන්නේ මම මේ වගේ එකක් මීට කලින් දැකලා නැහැ. ඒ තරම් ඒක අපි කියනවා මේ පවර්ෆුල් කියලා. පවර්ෆුල් හරිම මේ
0: ප්‍රබලයි
2: එක. ඉතින් ඒ මේ කුමාර කිව්ව කතාවට මට තව කතාවක් මතක් වුණා. අර මුලින්දම ඔයගලන්ට මේ වීඩියෝ බැලුවා නම් දකින්න පුළුවන් කලු කුමාරයා දාගෙන වලලු ටික. ඒ වලු ටික අර මේ ආතුරය දාන් ඉන්න වලු ටිකම තමයි. එතන මුලින්දම්ම අපිට ඒ සයින් එක දෙනවා රයිට් මේ ඉන්නේ අරයම තමයි කියන කතාව එතන ඉඳන් මුලින්දම්ම දෙනවා. සහ ඊට පස්සේ අර මං හිතර අපි මෙච්චර වෙලා කතා කර හිටපු කෑලි වලත් තිබ්බා කලු කුමාර දිෂ්ටියේ වැටුණු කෙනාට වෙන පිරිම පෙන්වන්න බෑ. වෙන කාරවත් පෙන්වන්න බෑ. මේ අරකම විතරයි. එතකොට ඒකම හිතන ඒ රූප රාමුවල ලස්සන්ට ගලපලා තියෙනවා. ඒක තමයි මම කියන්නේ මේක මේ නිකම් වීඩියෝ එකක් නෙවෙයි අර බුද්ධික කිව්වාගේ බොහොම බැරෑරුම් පරේක්ෂණයක් කරන ලද වීඩියෝ එකක් කියන එක අති විශිෂ්ටයි. ඔව් වංගෙඩිය කතාව. මේක ඇතර මම දැනන් හිටියේ නෑ. මම බොහොම ආදරෙන් කියන්න කැමති. මේක මට කිව්වේ කෞශල්‍ය මගේ බොහොම හොඳ මිතුරෙක්. ඉතින් ඔහුගේ ගම්පලාතේ මේ සිද්ධ වෙනවා කියලා කතාව තමයි මට කිව්වේ. මේ කලු කුමාරයා ආතුරය වෙච්ච කාන්තාව දිහා බලාගෙන වංගෙඩිය උඩට වෙලා රමණේ යෙදෙනවා කියලා. ඒක දිහා බලාගෙන අර ආතුරය බලන් ඉන්න කියන කතාව කියනවා. ඒකෙහිඳ තමයි ඒ ගම්පලාත්වල වංගෙඩිය අනිත් පැත්ත හරවල තියන්නේ. ඔහොම කලු කුමාර දිෂ්ටිය වෙච්ච ගෙදරවල වංගෙඩිය අනිත් පැත්ත තියන හේතුව ඔන්නෝක තමයි කියලා තමයි කියන්නේ. මම හිතන්නේ ওই දේවල් අපි දන්නේ නැති දේවල්.
3: මේක හරිම ලස්සනට ඒක අර රූප රාමුවල ග්‍රහණය කරගෙන තියනා නේද?
2: ඔව් ඔව් ඔව් පැහැදිලිවම. ඉතින් මේ අපි ඒ ගැන මේ ජනක මිතිල ඉන්නෝ අපි මේ අදහසක් ඉදිරිපත් කරමු.
4: ඔය ඔය කතාව ඇත්තටම ඕක මං හිතන්නේ අමුතු වෙන දෙයක් එකතු කරන්න දෙයක් නැති නිසාම මම මේ කතා බහ අතර මම පොඩ්ඩක් බැලුවා. මේක ලංකාවේ විතරක් තියෙන දෙයක්ද මේ හොයලා බලනකොට මට තේරුණා අපි ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ පවා මේක මේ එක පුරාවෘත්තයක් තියෙනවා වටි නයිරු කියලා. මේ බටහිර ඕස්ට්‍රේලියාව සහ දකුණු දිග ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව මේ අපි මේ කලු කුමාරයා කියන සංකල්පයම ඉතාම මේ පැරණි ඇබර්ජීනියානුවන්ගේ ආශ්‍රිතව ඒ වගේ ඔවුන්ගේ ඇදහීමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ මායාකාරයක් ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ කළු කුමාර කතාව වගේම කතාවක් තිබිලා තියෙනවා ඇබරිජිනියරුවන් අතරත්. ඒත් එක්කම මේ බටහිර අපි කියන්නේ නිකන් මේ බටහිර රටවල් ආශ්‍රිතව මට ඒකේ නම හොයාගන්න හොයාගන්න අමාරු නා ඒ බටහිර රටවල් ආශ්‍රිතවත් අපි ලංකාවේ මං කාලයක් කිව්ව ඔය මේ ඒබ්‍රහම් ටී කෝල්ගේ පොත් ආශ්‍රිතව ඔහු ඒකෙත් සඳහන් කරලා තියෙනවා බටහිර රටවල් ආශ්‍රිතවත් මේ කළු කුමාරයාගේ සංකල්පයට සමාන ඔය පල්ලි ආශ්‍රිතව බිහි වුණු සමාන චරිතයක් තියෙනවා කියලා. මං කියන්නේ මේක අර අපි කියපු කතාව සනාථ වෙනවා. ඒ කියන්නේ රටවල් සහ කලාප වෙනස් වුණත් මේ ජීවත් වෙන එකම මිනිස්සු. ඒ මිනිස්සුන් දින එකම හැඟීම්. මේ හැඟීම් වලින් ඇති වෙන දේවල් වලින් තමයි මේ පුරාවෘත විද්‍යා විශ්වාස ඇති වෙලා තියෙන්නේ කියන එක තමයි මට තේරුම් ගියේ.
2: මම හිතන්නේ මේ කොහේ හිටියත් පැරැන්නෝ ව්‍යංගයෙන් අදහසක් ඉදපත් කිරීම පුදුම සමත් જાතියක් කියන එක තමයි මට මේව ඇත්තට දැක්කහම හිතෙන්නේ.
3: ඔව් ඇත්තටම ශ්‍යාම් දැන් ඒකයි මම අර කිව්වේ දැන් අපි මේ දැන් අපි හොඳ වචන හදාගෙන පාරිභාෂික වචන මාලා තනාගෙන අපි මේ සයිකොලොජි කියන එකක් කතා කරනවා. හැබැයි ඒ සයිකොලොජි එකම වෙන මේ බාහිර පරිසරයේ දේවල් වලට ආරෝපණය කරලා ඊට වඩා බොහොම ප්‍රබල විදිහට ඒ අපේ පැරණි ඒවා කතා කරලා තියෙනවා. අපි ওই දෙක ගලපගෙන එකට එකතු කරලා බැලුවම පස්සේ තමයි ඒව කොච්චර පැහැදිලිව ඒගොල්ලෝ ඒවා ඉදිරිපත් කරාද දැනින්නේ නැති විදිහට ඒව කතා කරාද එහෙම නැත්නම් දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේ ආතුරයක්නේ කොයි විදිහෙන් හරි දැන් මොනම විදිහේ සල්ලි කර්මද ඒව මොනවත් නැතුව මේ ආතුරය නැගිටිවුවනේ ආපහු නේද ඒ ඒ ඇඟෙම්ම ඇතුළෙම්ම ඒ දෝෂයේ දිස්ත්‍රි ඇදලා අරගෙන එළියට දාලා ආතුරය සනීප කරා.
4: ඔව් ඒ කියන්නේ අද කාලේ වෛද්‍ය සායන ගණනාවකට ගිහිල්ලා ගන්න ඕනේ ප්‍රතිකර්මය ඉස්සර කාලේ සමහරලට දෙහිගෙඩියක් දෙකක් කපලා ලබා ගත්තා.
3: හරියටම
4: හරි. මං හිතන්නේ අපිට දැන් යන්න පුළුවන් අපේ ඊළඟ ගීතයට.
0: ඔව් ජනක අපි ඊළඟ ගීතයට සමන් දීලා අපේ කතාවේ අවසාන භාගයත් සමග එකතු වෙමු.

0: අපි නැවතත් බදාදා අරුණැල්ලත් සමගයි. ඉතිං ශාම්, අපි මේ කතාවේ ඇත්තටම අවසාන භාගයට පැමිණිමින් සිටින්නේ. ජනක, මම කැමති අපි නවත්තපුතනින් ආපහු මේ කතාව ආරම්භ කරන්න.
1: ඔව්, මංගර ඉස්සල කතාබහෙදී කියමින් හිටියේ මේ කළු කුමාරයා කියන සංකල්පය ශ්‍රී ලංකාවට විතරක් ආවෙන එකක් නෙමේ, අනිත් අපි දන්න අනිත් කලාපවලටත් ගිහින් තියෙනවා, අනිත් කලාපවලත් තියෙනවා. මං ඉස්සල සඳහන් කරේ මේ බටහිර ආශ්‍රිතව, බටහිර රටවල් ආශ්‍රිතවත් කළු කුමාරයාට සමාන චරිතයක් ඉඳලා තියෙනවා. ඒ චරිතය මං අර කලින් කිව්වේ මට මතක නැති වුණා කියලා. ඒකට කියන්නේ මේ ඉන්කියුබස් කියලා තියෙන්නේ මේ මේ සමාන අපේ කළු කුමාරයා කියලා කියන සේම් කන්සෙප්ට් එකම තමයි තියෙන්නේ. ඒතක මම මේ කතාබහේ අවසාන අදියරේ ඉන්න නිසා මං කැමතියි දැන් මේක අපි කතාබහේ අවසානයේ අපිට ආවේ මේ යම් කෙනෙක්ගේ මානසිකත්වයේ තුල පවතින ඇතිවන හැඟීමක් නිසා තමයි මේ කළු කුමාරයා කියන දේ මිත්‍යාවද්ද නැද්ද කියන එක අපි පසකින් තිබ්බොත් අතීතයේ පැරන්නු මේ මානසික ව්‍යාධියට සොයාගත ප්‍රතික්‍රමයක් විදියට. නමුත් මට හිතෙනවා සමහර වෙලාවට මේකෙත් මොකක් හරි පිටුපස මේ ඇයි මේ මිත්‍යාවක් වුණාට මේ මිත්‍යාව පසුපස යම් කිසි කතාවක් ඇති කියලාත් මට හිතෙනවා. මොකද මේහා බැඳුණු කතා දැන් අපි ශාම්සා අපි කතා බහ කරනකොට කතා හතක් තිබ්බා. මේ හැම කතාවක්ම අපිට මිත්‍යාවක් විදියට එළියට දාන්නත් බෑ. ඒත් එක්කම මං ශාම්ට යොමු වෙන්න කැමති මේ ශාම්ගේ අවසාන වශයෙන් අද දවසේ කතා බහ සංක්ෂිප්තයක් විදියට ගත්තොත් ශාම් මොකද හිතන්නේ?
2: මං හිතන්නේ අද ඉතාමත් රසවත් මාතෘකාවක්. ඒක මං හිතන්නේ අපිට වැඩිය රසවත් වෙයි කාන්තාවන්ට. මේක හේතුව තමයි මේක පිරිමින් තුල හටගන්න හැඟීමක් නෙමෙයි, කාන්තාවන් තුල හටගන්න හැඟීමක්. Tamanටම පොඩ්ඩක් මේක ගැන හිතලා බැලුවොත් මං හිතන්නේ මීට වැඩිය හොඳ තැනකට, හොඳ රසවත් තැනකට මේ මාතෘකාව ලඝු කරගන්න පුළුවන් වෙයි කියන කතාව මට හිතෙනවා.
1: ඊට මෙතන පිරිමි පුද්ගලයන් 5 දිනක්ම කතා කර ගැනීම තමයි මම නිකම් මේක සංසිද්ධියක් විදිහට පේන්නේ.
2: මේ ඕක ජනක මේ අපි කියනනේ මේ අපි කතා කරන්නේ අපිට අදාළ නැති දේවල් ගැනනේ. සාමාන්‍ය එක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට මේ අර ඒකින්ද එක ගැන විතර වැඩි හිතන්න එපා. මම හිතර මේ අපි සංක්ෂිප්තයක් ගැන කතා කරන කලින් අපිට මිස් වෙච්ච තැනක් තියෙනවා. මම හිතුවා ඒක ගැන කතා කරේ නැති වුණොත් බොහොම අඩුපාඩුවක් කියලා. මම පොඩ්ඩක් ඒක ගැන මතක් කරන්නම්. ඒක තමයි අපි කළු කුමාරයාට ඇත්තටම අපේ ශාන්ති කර්ම සාහිත්‍යයේ ඉතාමත් ප්‍රබල තැනක් හිමි වෙනවා. විශේෂයෙන් උඩරට ශාන්ති කර්ම වල සබරගමු, පහතරට වල විශේෂයෙන් හිමි වෙනවා. ඔය මේ අපි කතා කරනවා මේ දරුණැවිලිවිල්ල, එතකොට ඔය වගේ ආකාරයේ මේ ශාන්ති කර්ම මාලාවන් තියෙන තැන් ගැන අපි කතා කරනවා. ඒතර අපි මේකට කියනවා මේ මඩක පාට ඔළුවට මතක් වෙන්නේ නැහැ ශාන්ති කර්ම වල නම්. ඒ වට මම අපි කතා කරන්න කැමති ඒ ශාන්ති කර්ම සාහිත්‍ය තුළ මේ ගැන අපිට වෙනම කතා කරන්න පුළුවන්, වෙනම විදසටනක් කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම හිතනවා මේ අපේ සංක්ෂිප්තය ගැන අපේ ප්‍රධාන සම්පත්දායක අපේ කළු කුමාර නෙමෙයි සුදු කුමාරගෙන් වචනයක් බලාපොරොත්තු වෙනවා.
3: ඔව්, ඉතින් අවසානයේ අපිට හිතන්න තියෙන්නේ ඒ කළු කුමාර කියලා කිව්වට ඒක යකෙක්වත් දිස්තියක්වත් නෙවෙයි. මේක අපේ සංස්කෘතියට බද්ධ තව කාරණයක්. ඉතින් මිනිස්සු සමහර දේවල් තේරුම් ගන්න උත්සාහ කිරීමේදී හදාගන්න තවත් සංකල්පයක්. ඒ වගේම එකක් තමයි කළු කුමාර කියන්නේ.
0: ඉතින් මං හිතන්නේ අපිට අදට වැඩසටහන් නිම කරන්නට කාලය ඇවිත් තිබෙන්නේ. අපි නැවතත් ලබන සතියේ හමු වෙමු. ඔබ සැමට සුබ රාත්‍රියක්.